චෝපයි වනරාසක කටල් සිසල් ශ්‍රියස්කේතෝ ජගතක ඊසා පොහ පන්බ්‍රෂ්ට ගගන්නතේ පයි සභිනයානව දයි දැයි තන තන ලෝගනකේ රාජා දෘෂ්ටන් දාහ ගරීබන වාජා අක්හල්